ආයුබෝවන් ලංකන් ෆියෂන් හිත් තවත් සංස්කරණයකට සාදරයෙන් මම ඔබ සැමම පිළිගන්නවා. මම පෑම් රාජපක්ස. ඉදි ලංකන් ෆියෂන් කියන්නේ අපේ සුන්දර රටවන ශ්‍රී ලංකාව ඉතිහාසයේ මතක මාවත සිහිපත් කර ගමන් කරන ස්ථානයක්. පැරණි කාලයේ වගේම නූතන කාලයේ සංගීතය බයිලා සහ අමතක නොවන ගීත අහන්න පුළුවන් එකම තැන මෙතන තමයි. ඉදින අදත් වෙනදා වගේම විවේකීව ඔබ වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන ලද මේ සංගීත රසංගය වෙනදා වගේම අදත් රස විඳින්න කියලා මම ආරාධනා කරනවා. මේ දවස්වල මම දැකලා තියෙනවා විජේරත්න වරකාගොඩ සමාජ මීඩියා වල ගොඩාක් ගෙය ගැන කතා කරනවා. විජේරත්න වරකාගොඩ කියන්නේ අපේ බොහොම වටිනාම කලාකරුවෙක් ලංකාවේ ඉන්න. මතන්නේ රංගහල දැන් නැත අඩ අඳුරේ තමයි එයාගේ මතකම තියෙන සින්දුව. මේ එයාගේම මුවින් රංග විජේරත්න වරකාගොඩ.

0: Alive 90.5.
1: Lunk and Fusion with Pammy.
2: Now on Alive 90.5 FM.
3: Welcome back to Lunk and Fusion. Mama Pam Rajapaksa. Api Vijay Ratnawarkha godake rangahala denna tada andure meeta kalin ehwa. Podda Vijay Ratnawarkha gana kiyenawa nan. Namasiya 33 November 21 wenida Kurunagala ipadila thiyenne. Rajakaruna Navaratna Atapattu Mudiyan Selage Vijayaratna Banda Varakagoda. Etagoda Vijayaratna Varakagoda ge thaatta ipadila thiyenne Varakagoda kiyana gamaka Harispattuwe Noora Disave. Thaatta Madduwa Bandara Police Sergeant kenek. Idin Police Sergeant kenek unahama rata wate yanna wenawa wenath wenath palaath walata. Vijay Ratnawarkha godatat meka karanna una. Antima wenakota Vijay Ratnawarkha goda iskola 7 kata gihilla thiyenawa. St. Anne's College Kurunagala avurudda 9ak hitiya antimata hitiye Ananda College Colombo. Godak athletics karanna ladiyawat tibila thiyenawa 5000 meters 800 meters e unata singing sindu kiyana eka thamai meyage ඇඟේ තිබිලා තියෙන්නේ එන අපි දන්නවා කොහොමද ඒක ඉවරුනේ කියලා. දැන් ලංකාවේ මෙහෙ තියෙන විස්තර ටිකක් බැලුවොත් ලන්ච් පැකට් ෆන්ඩ් රේස් එකක් තියෙන ඕස්ට්‍රේලියන් බුද්දිස් විහාර කටුම්බාවලට ආධාර වශයෙන් ජූනි 21 වෙනිදා එක තියෙන්නේ 11 මාසේ ඉඳලා 2 වෙනකන්. Australian Buddhist Vihara Katoomba is the first Buddhist monastery established in Australia in 1972 within the World Heritage Blue Mountains National Park, making it a significant and historic site in Australia. As a result of severe weather events in recent years, the ground around its sacred Bodhi tree has destabilized and started to disintegrate and erode down the adjacent slope. Stabilization and retainment of the ground, therefore, by a structural retaining wall had to be done as soon as possible. All necessary structural engineering reports and approval have been obtained and the work had to be started as a matter of urgency. This lunch packet drive is to raise much needed funds to assist repayment of the loans taken for this work. Iti meka bohoma pin siddha wena wadak Katoomba Bauddha Vihariya wenuwen lunch packet order karanna puluwan online gihilla බැලුවහම ඔක්කොම නම්බර තියෙනවා ඩොලර් 15යි පැකට් එකක් හැබැයි ජූනි 15ට කලින් ඕඩර් කරන්න එතකොට ඒගොල්ලන්ට වෙලාව තියෙනවා 21 වෙනිදා වෙනකොට හදලා දෙන්න ඊළඟ එක තමයි තවත් තියෙනවා කැම ටේකවේ එකක් ජූලි 5 වෙනිදා මාසයක් විතර තියෙනවා ඒකට උදේ 11 ඉඳලා හවස 3 වෙනකන් සිංහලීස් කල්චරල් සෙන්ටර් එකට ආධාර වශයෙන් ඒකටත් ඒකේ විස්තර online gihilla hoya ganna puluwan then run me iraj sangeet wirasuriya sorry vijay suriya denna atharen karapu lassana sinduwak e wage ma eppadi suham amusong amu kiyanne thin bohoma sanjeev lonelies ke amuthuma creation ekak api ekata ahala balu you are listening to the Lunk and Fusion on a live

0: your home with hardwood floors. Proudly family owned for over 30 years. From solid timber, parquetry, laminate and hybrid flooring to expert resanding and polishing. Discover premium plantation shutters and blinds. Visit our Seven Hills showroom today and experience quality craftsmanship with personalised customer care. Hardwood Floors, where tradition meets innovation and every detail matters. Visit us at www.heartwoodfloors.com.au. Station sponsor.
1: Influenza. Obe vashika una ennat barapadala rogabada valin hondama arakshawa labade. Adama obe vaidyavaryagen ho pharmacyen obe una ennat wen karawa ganna. healthdirect.gov.au/NSW flu vaccine with a PV center.
2: Around the world,
3: around the globe,
2: streaming live 24/7,
3: alive905.com.au. Alive 90.5.
4: Looking for a fresh approach to real estate? At Bookfitch Estate Agency, we put people first, making the process smooth and stress-free. Whether it's selling your home, managing your investment, or finding your next move, we're here for you. Discover how property should feel professional, personal, and tailored to you. Visit us online at bookfitchestateagency.com.au or follow us on socials today.
5: Station sponsor.
6: Hi, I'm Roger Brandt from Keeping Jazz Alive. I am with you every Sunday from 12 noon until 2 p.m. So if you enjoy the variety of music from the many genres of jazz, why not listen in? You can stream on alive905.com.au or turn that dial on your radio to 90.5 FM. That's Keeping Jazz Alive. Sundays from 12 noon until 2 p.m. Cheers for now.
7: Adriano Coluccio Funeral Services is an Australian-owned and operated funeral home providing dedicated, dignified, versatile and professional funeral services, assisting community members in their time of grief and loss, regardless of ethnicity and religion. Our commitment and compassion is dedicated to setting the highest standard in funeral professionalism and supporting families through what is the most difficult time of their lives. Located in Smithfield and Miranda, servicing all Sydney areas, Adriano Coluccio Funeral Services, always with you. 9604 9604. Station sponsor.
3: Alive 90.5.
8: Lung Confusion with Pammy.
9: Now on Alive 90.5 FM.
1: Welcome back to Lung Confusion on Alive 90.5. Mama Pam Rajapaksa. Me Lankawe Pathara tikak diha baluwoth dinamina pathare me sumani thiyenawa. Lankawe akunu සැරවැදීමක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානයක් යලිත් කටුනායකට ආපු ගැන කතාවක්. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ 11 වෙනිදා රාත්‍රියේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලාපිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අකුණු සැරවැදීමක් හේතුවෙන් යලිත් හදිසියේ ගොඩබැස්මට පියවරගෙන තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන පරිදි UL 606 දරණ එම ගුවන් යානයේ එක් එන්ජිමකට මෙලෙස අකුණු සැරවැදිලා තියෙනවා. ගුවන් යානයේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක්ෂස නියමුවන් වහාම ක්‍රියාත්මක වී යානය කටුනායක ගුවන් තොටුපළ වෙත යලි හරවාගෙන ගොඩබස්වා තිබෙන බවත් සඳහන් වෙනවා. මෙම සිදුවීම හේතුවෙන් මගීන්ගේ ගුවන් ගමන පැය 5කට අධික කාලයක් ප්‍රමාද වෙලා තියෙන අතර අදාළ මගීන් පිරිස පසුව වෙනස් ගුවන් යානයක් මගින් මෙල්බර්න් නුවර බලාපිටත් කරවයා බලා තියෙනවා. මෙම සිද්ධියෙන් මගියෙකුට හෝ ගුවන් යානයට කිසිදු හානියක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රකාශයේ වැඩිදුරටත් තහවුරු කරලා තියෙනවා. ඒ අතරතුර වෙනත් නිවුස් එකක් බලනකොට ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට චීනයේ කුන්මින් නගරයෙන් තෑග්ගක් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකාව මේකක් දිනමින පත්තරේ තියෙන නිවුස් එකක් ප්‍රවෘත්තියක්. ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ නිෂ්පාදන ගබඩා කර තබා ගැනීම සඳහා වර්ග මීටර් 2000ක නොමිලේ ගබඩාගාර පහසුකම් සැපීමට චීනයේ කුන්මින් නගරයේ අවස්ථාව ලැබිලා තියෙනවා. වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කුන්මින් නගරයේ අඩුකාරවරයා අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව හිමි වෙලා තියෙනවා. ඉතින් අදත් වෙනද වගේම මාහා එක්වීම ගැන ඔබට බොහෝම ස්තුතියි. ඊළඟ සතියේත් ලංකන් ෆියුෂන් මගින් හමු වනතුරු ඔබ සැමට සුබ සතියක් වේවා. CT Fernando Amburuk Sevanelle followed by Desmond De Silva Ambadamba Narang Obasamata Ayubowan Vasanawan.